බෙනවන්ත නානක ගොරචරණලාගේ වාජේ අනහද තුරේ මොඳාවණී මහල්ලා පංජවන් තාල වෙච තැන්න වස්තු පයෝ සත් සන්තෝක විචාරෝ අමෘත